ආයමම අපේගේ දිද්දේ ලොකරන්දු වුණා යාම්බේ ප්‍රමුදේම්බේ යීරේක්ෂා වනේ ජීවි එන්නකතුන්නා චෙවෙන් කෙරේ අහලිකප් කනකුම් දරුලි ලෝකේ සීමා පොත් සූවිසා නාම රෝහලුව ෆේ යේසු ක්‍රිස්තු Aya mutama Yesu Kristu bigamba kumubonti mbareke de mirembe mbawadde mirembe jange tutunulye ebibya ffe naye amaasogo gazze kukkiriza kwa ekereziyawo kkiriza okumwa emirembe n'okusekimu nga bweyagala wawanga walamula emirembe n'emirembe dembe ly'omukama libeere nammwe ennaku zonna buli omu ayagalize munne emirembe.